ආයුබෝවන් ඔබ සියලුම දෙනාට වෙනදා සුපුරුදු ලෙන්ගතු කමින් අදත් බදාදා සඳැල්ලට ඔබ සියලුම දෙනාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද බදාදා සඳැල්ල 2026 වර්ෂයේ අගෝස්තු මාසේ අවසාන සතිය, එවගේම අවසාන බදාදා සඳැල්ල. ඉතින් මේ බදාදා සඳැල්ල වැඩසටහන ටිකක් වෙනස්. ඒ මොකද කියනවනම් මීට පෙරාතුව මම ඔබ හමුවට ආවේ සුපුරුදු ලෙන්කතුකමින් සුපුරුදු පිරිසක් එක්ක ගීත පහයි කතා පහයි අරගෙන. හැබැයි අද අපේ කතන්දරේ ටිකක් වෙනස්. අපි අද කතා කරන්නේ ටිකක් දුරින් ඉඳන්. හැබැයි ඒ පුරුදු ලෙන්ගතකමින්ම තමයි. අද වැඩසටහනේ පෙළගැස්මට යන්නට කලින් කරන්නට යමක් ඉතිරි වෙලා තියෙනවා. ඒනම් ගුණානුස්මරණයක්, එහෙමත් නැත්නම් පුංචි උපහාරයක් වගේ දෙයක්. ගීතයට, සිංහල ගීත සාහිත්‍යයට ආදරය කරන, ඇලුම් කරන ඔබට, මට, අප සියලු දෙනාටම ඉතාමත් ශෝකජනක සතියක් ගත වෙලා ඉවර වුණා පමණයි. අපි හැමෝගෙම ඇහැට කඳුලක් ගේන්න මේ පහුගිය සතිය සමත් වුණා කිව්වොත් මන්නේ වැරදි. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, අපේ ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ ගීතයට ආත්මය මුසු කළ හෙළේ යශෝරාවේ ආචාර්ය නන්දා මාලිනී මහත්මිය දැයින් සමුගත්තා. අපි හැමෝම එක තැනකට එකතු කරලා ඇගේ මේ අවසන් ගමන ඉතාම සැනසීමෙන් ගියා කියලා හිතන එක තමා මගේ එකම සිතුවිල්ල. ඈ හරිම සුන්දර කාන්තාවක්. ඒ වගේම හරි සරලයි. හැමදාම සුපුරුදු සුදු ඔසරිය, තනි කරලට ගොතපු කොණ්ඩය එක්ක ඇයට පුළුවන් වුණා දාස් ගානක් සෙනග ඇගේ වේදිකාව ඉදිරියට ගෙන එන්න. ඈ ගීතයක් ගයා අවසන් වෙද්දී නැගෙන ඔල්වර සන්නාදේ මම හිතන්නේ නෑ තව කල්ප කාලාන්තරයක් ගියත් ලංකාවේ කිසිම සංගීත ශිල්පියෙක්ට ඒ තරම් ഘോഷාවකින් තුති ප්‍රශංසා අහන්න ලැබෙයි කියලා. ඈ හරි සරලයි. ඈ හරි සංයමයකින් යුක්තයි. ඒ වගේම ඈ ගීතයට තද බල ලෙස ප්‍රේම කළා. ඒ වගේම ඈ ගීතය පුහුණු කළා. පුඩා කාලේ ළමා පිටියෙන් පටන් ගත්ත මේ ගමන අද මේ වෙනකොට ගීත දහස් ගණනක්, චිත්‍රපටි පසුබිම් ගායන දහස් ගණනක්, ටෙලි නාට්‍ය පසුබිම් ගායන දහස් ගණනක් එක්කාසු කරලා එක තැනකට ගෙනල්ලා ඇගේ ගීත සංස්කෘතියක් බවට පත් කරලා තියෙනවා. නන්දා මාලිනි මහත්මිය මියගිය මොහොතේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මාධ්‍යයට ප්‍රකාශ කරනවා ඇයට අවශ්‍ය වුණා කියලා ඉතාම නිහඬ අවසන් ගමනක්. ඒ කියන්නේ කිසිම විදිහේ රාජ්‍ය ගෞරව, ලොකු සැනකිරි වගේ විසූක දස්සන ඇයට අවශ්‍ය වුණේ නෑ. ඒ තියා අඩුම තරමේ අවමංගල සභාවක්වත් එපා කියලා තමයි ඇයගේ අවසන් කැමැති පත්‍රය ලියලා තියෙන්නේ. මේ ඇගේ මේ ව්‍යායාමයේ මට නම් අමුත්තක් නෙමෙයි. මොකද ඩෝල්ටන් අල්විස් ෂූරින්ගේ ගේය පද මාලාවෙන්, නන්දා මාලිනියගේම කර්ණ රසායන ස්වර මාධූරියෙන්, පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වර අලංකාරයෙන් එක්තරා ගීමිනක් දේශානුරාගය දනවමින් අපේ කනට සවනට ලංකරන්න නන්දා මාලිනි මහත්මිය සමත් වුණා. ඒ තමයි උඩගුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට කියන ගීතය. ඒ ගීතේ එක තැනක කියනවා
හිස් මිනිසුන් කුස් පුරවන සිත් පුරවන බස් දොඩවන බොජුන් මේස මතවත් කැමති මල් ඉන්න කැමති මලක් නෙමෙයි මම. මම විසූක දස්සන වලට බොහෝ දෙනා නිරායාසයෙන්ම කැමති වෙන මේ සෞන්දර්ය පිනවන්න නෙමෙයි මම මේ ජේෂී ඉපදුනේ. හැබැයි මම කැමති රණවිරුවෙකුගේ අවසන් ගමනේ පාරට වැටෙන මල් පෙති වගේ මිනිසුන්ගේ දූවිලි අස්සේ හිර වෙලා නැති වෙලා යන්න. ඇය ඒක ගායනෙන් පවණක් නෙවෙයි ක්‍රියාවෙනුත් කරලා ඔප්පු කරලා පෙන්නවා. අපි කොච්චර මුලාවකද වැටිලා ඉන්නේ කියන එක අපිට ඇය මතක් කරා. ඇගේ ගීත කර්ණ රසායනිකයි. මං හැමදිස්සම කියනවා නන්දා මාලිනී කියන්නේ නන්දා මාලිනීට පමණමයි. ඇගේ ගීත අපි කිසි කෙනෙක්ට ඇය තරම් රහට ගයන්න බැහැ. අමාරුයි නෙමෙයි, ඇත්තටම බැහැ. ඒ තරමටම ඇගේ ගායන ශෛලිය, ඇගේ කටහඬ හරිම අනන්‍යයි. ගීත සාහිත්‍යයට එකතු කළ ගීත අතර විවිධ ආරේ ගීත තියෙනවා. ඒ වගේම ඇය තව දෙයක් අපිට මතක් කරා. ඇය හුදෙක් ගායන ශිල්පිනියක් පමණක් නොවේ, ඇය තමාට පැවරිච්ච රාජකාරිය මිනිසියෙක් විදිහට නිවැරදි ලෙස ඉෂ්ට කරපු ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඇය එක්තරා යුගයකදී ලංකාවේ පීඩිත තරුණ පන්තිය වෙනුවෙන් ඇගේ කටහඬ යොදාගත්තා ඔවුන්ට සවියක් වෙන්න. ඒ යුගයේ විතරක් නෙමෙයි මෑත යුගයේදී ඇ තවමත් අසාධාරණය වෙනුවෙන් හඬ නගන යෝධ ගැහැණියක් බව අපිට පසක් කළා. ඉතින් මේ යුග පුරුෂය, මේ යුග ගණනාවක් අපේ කන අපේ කර්ණ රසායන ගීත වලින් පුරවපු ඇය වෙනුවෙන් උපහාරයක් දෙන්නට බැරි නම් අද බදාදා සඳෙල්ලෙන් කතා කළාට වැඩක් නැහැ කියලාම තමයි අපේ සිතිවිලි. ඉතින් ඇගේ මාදරණීය ගීතයකින් අපි අද වැඩසටහන ආරම්භ කරන්න තමයි හිතුවේ. මේ රුක්කත්තන මලමුදුනේ මේ ගීතය අහන්න, මේ ගීතය ඇතුලේ ජීවත් වෙච්ච නන්දා මාලිනී ඔබට තැන්කිහිපයකදීම හමුවේ. ඒ තරම් ඇ මේ ගීතය පණ පොවා ගායනා කර ඇති බව ඔබටත් දැනේවි. ඒ තරම් මේ ගීතය සුන්දරයි, රහයි. මේ ගීතය ඔබ වෙනුවෙන්.

0: ඉතින් ඒ ගීතයත් එක්ක මට නම් අතීත මතක ගොඩක් මතක් වෙනවා. හැබැයි අද අපි මැදිරිය සරසන්න ඇවිල්ලා ඉන්න තුන් දෙනාට මේ ගීතයත් එක්ක පුංචි පුංචි දේවල් මතක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම ඔබට කලින් කිව්වා අද අපේ වැඩසටහන පටන් ගද්දිම මේ ආදරය අරන් ඉන්නේ චුට්ටක් දුරක ඉඳන් කියලා. මොකද වෙනදා සුපුරුදු ලෙන්ගතකමින් බ්‍රිස්බේන් නගරයේ තියෙන අපේ 4EB රේඩියෝ මැදිරියට ආපු මම මේ වෙනකොට ඉන්නේ පොඩ්ඩක් මැදිරියෙන් පිටත. මැදිරියට ගොඩාක් ඈතින්. හැබැයි සුපුරුදු ආදරෙම තමයි. ඉතින් මම මේ වෙනකොට ජීවත් වෙන්නේ ක්වීන්ස්ලන්තේම, උතුරු ක්වීන්ස්ලන්තේ මුහුද අතර තියෙන ලස්සන නගරයක. මේ නගරේ නම ග්ලැඩ්ස්ටන්. ග්ලැඩ්ස්ටන් කියන නගරය හරි සුන්දරයි. ග්ලැඩ්ස්ටන් වලදී මට හමු වෙනවා ආදරණීය ශ්‍රී ලාංකික රසක්. අපිට තියෙන අපේම වෙනම සංගමයක්. ඉතින් මේ අපේ ශ්‍රී ලාංකික පිරිස ඇතුළත මට හම්බුණ හරි අපූරු යෝන් පිරිසක්. මේ යෝන් පිරිස මං අද අපේ වැඩසටහනට කැඳවගෙන ආවා කතා කරන්න, ඒගොල්ලන්ගේ හඬ අවදි කරන්නට අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් මාත් එක්ක අද එකතු වෙලා ඉන්නවා ඔනෙලි ඔමල් හාරා. ආයුබෝවන් ඔනෙලි.
1: ආයුබෝවන්.
0: ඒ වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්නවා නිකිනි අමායා. ආයුබෝවන් නිකිනි.
1: ආයුබෝවන්.
0: ඒ වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්නවා නිතික අබිනුල. ආයුබෝවන්.
2: ආයුබෝවන්.
0: ආයුබෝව වේවා තුන් දෙනාටම. ඉතින් ආදරණීය දරුවෝ තුන් දෙනෙක් එක තමයි අද මම මේ වැඩසටහන කරන්නේ. හරි සුන්දරයි, හරි ආඩම්බරයි. මේ තමයි අපේ ශක්තිය, මේ තමයි අපේ, අනිවාර්යෙන්ම කිව්වොත් මේ තමයි අපේ ශක්තිය, මේ මේ තමයි අපේ අරමුණ, මේ තමයි අපේ ඉදිරි අනාගතය. ඉතින් මේ දරුවන් එක කතා කරන්න මේ වැඩසටහන මූලිකවම පටන් ගන්න කලින් ග්ලැඩ්ස්ටන් ප්‍රදේශය ගැන පුංචි හැඳින්වීමක් මම ඔබට කළා කලින්. ඉතින් මේ ග්ලැඩ්ස්ටන් වල ජීවත් වෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ඉන්න තරුණ පරම්පරාවේ මුල් පුරුක් තුනක් තමයි අද මම කැඳවගෙන ආවේ වැඩසටහනට. මම කැමති ඔනෙලිගේ දිහාවට හැනෙන්න. ඔනෙලි, ඔනෙලි ඔමල් හාරා, ඔනෙලි කියන්නකෝ, ඔනෙලි කවුද? ඔනෙලි ගැන පොඩ්ඩක් අපිට හඳුන්වා දෙන්න අපේ මේ 4EB අසන්නන්ට.
1: මගේ නම ඔනෙලි ඔමල් හාරා. මං දැන් ග්ලැඩ්ස්ටන් වලට ඇවිල්ලා අවුරුදු 15ක්. මම අම්මයි තාත්තයි එක්ක ලංකාවෙන් ඉපදිලා 2011 ආවේ. ඒ කාලෙදී අපි පර්ත් හිටියේ. පර්ත් මාස 3ක් වගේ හිටියා. මට එච්චරම මතක නෑ.
0: මතක නෑ. එතකොට ගොඩක් පොඩි නේ. එතකොට ඔයා නේද?
1: ඔව්. ඊට පස්සේ අපි ග්ලැඩ්ස්ටන් වලට ආවා 2011.
0: ඔව්.
1: මං ඒ කාලේ ඉඳන්ම මෙහෙ තමයි ඉඳලා තියෙන්නේ.
0: ඔව්. එතකොට ඔයාට ග්ලැඩ්ස්ටන් කියන්නේ ගෙදර වගේම තමයි නේද? වෙනසක් නැහැ. ඔයාට ග්ලැඩ්ස්ටන් ගැන ලොකු මතකයක් තියෙනවා.
1: ඔව්, ග්ලැඩ්ස්ටන් තමයි මං ඔක්කොම අපේ මට ඉන්නවා නංගි මල්ලි කෙනෙක්, දෙන්නම මෙහෙ තමයි ඉපදුනේ. ඒ නිසා ග්ලැඩ්ස්ටන් නිකන් මගේ මම
0: හැදිච්ච වැඩිච්ච පරිසරය. ඔයාට හරි පුරුදුයි ග්ලැඩ්ස්ටන්. ඔව් ඔව්. ඉතින් ඔනෙලි බොහොම ස්තුතියි ඔයාගේ ආදරණීය හැඳින්වීමට. ඉතින් ඔනෙලි ආදරෙන් පිළිගන්නවා නැවත. ඊළඟට මම කැමති හැරෙන්න නිකිනි පැත්තට. නිකිනි අමායා, නිකිනි අපිට කියන්නකෝ, නිකිනි කවුද කියලා?
3: මම නිකිනි අමායා. මම ඉන්නේ දැන් ග්‍රේඩ් 11 වල ඉස්කෝලේ. මම නම් ග්ලැඩ්ස්ටන් වලට ඇවිල්ලා දැන් අවුරුදු 2ක් විතර.
0: ඒ වගේම වාගේ පවුලේ අය ගැන කිව්වොත් වාගේ පවුලේ කී දෙනෙක් ඉන්නවද?
3: මගේ පවුලේ මමත් එක්ක 4 දෙනෙක් ඉන්නවා. අම්මයි අපච්චි මමයි මර මල්ලි කෙනෙක්ත් ඉන්නවා.
0: ඔව්. ඉතින් එතකොට දැන් මේ වෙනකොට ග්ලැඩ්ස්ටන් වල තමයි වායි උසස් අධ්‍යාපනය ලැබන ගමන් ඉන්නේ.
3: ඔව්.
0: ඉතින් කොහමද ඔයාට ග්ලැඩ්ස්ටන් ලැබේ ඔයා ලංකාවේ අවුරුදු 12ක් විතර පාසල් ගිහින් තමයි ග්ලැඩ්ස්ටන් වලට ආවේ. හරි, අපි ඒ ගැනත් අනිවාර්යෙන් කතා කරමු. අපි ඊට තියෙනවා තව පාසල් ගැන අහන්න විස්තර. ලංකාවේදී ගියේ පාසල් ගැන කිව්වොත් පුතේ ඔයා ලංකාවේ?
3: මම ලංකාවේ ගියේ උසස් බාලිකා විද්‍යාලයට.
0: නුවර?
3: ඔව්, නුවර.
0: නුවර උසස් බාලිකා විද්‍යාලයට. ඒ වගේම මේ මාත් එක්ක අද එකතු වෙලා ඉන්න තුන් දෙනාම නිකම්ම නිකන් දුන් දෙනෙක් නෙමෙයි. මේගොල්ලන්ට ලොකු බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. මේගොල්ලන් ගොඩාක් බාහිර දේවල් කරන ලංකාවේ ඉන්න කාලේ වගේම දැනුත් මේ වෙනකොටත් මේ ග්ලැස්ටන් කියන ප්‍රදේශයේ ලංකාවේ නම ඉහළ තැනකින් තියන්න මේ මේ පුංචි දුවදරුවන්ට හැකි වෙලා තියෙනවා. ඉතින් ඊළඟට මං හැරෙන්න කැමති නිතික අබිනුල පැත්තට. නිතික අපිට කියන්නකෝ ඔයා කවුද කියලා.
2: මගේ නම නිතික අබිනුල. මම දැන් ලක්ෂණ වලට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා. මම ඉපදුනේ ලංකාවේ. මම ලංකාවේ ඉස්කෝලේගේ ත්‍රිත්ව විද්‍යාලයට.
0: ඒත් මහනුවර.
2: ඔව් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට.
0: ඒ වගේම ඉතින් ඔයාගේ පවුලේ අය ගැන කිව්වොත්
2: මට ඉන්නවා අම්මා අප්පච්චි අක්කයි මමයි.
0: ඔයාගේ අක්ක තමයි අමාය නේද? ඒක අපිට කියන්න බැරි වුණානේ. මේ අක්කයි මල්ලි තමයි අද අපේ වැඩසටහන එකතු වෙලා ඉන්නේ. අමාය අක්ක, අබිනල තමයි මල්ලි. ඉතින් අබිනල කියන්න, එතකොට පාසල් ඔයා දැන් කොහෙද පාසල් අධ්‍යාපනය ලබන්නේ?
2: මම දැන් ග්ලැඩ්ස්ටන් වල ෂැනල් කෝලෙජ් යන්නේ.
0: ඔව්.
2: මම 9 වෙනි වසරේ ඉන්නේ.
0: 9 වෙනි වසරේ. එතකොට ඉතින් ඔන්න ඔක තමයි අපේ මේ අද අපේ මැදිරියට රැස් වෙලා ඉන්න ඈයොන්ගේ කතන්දරේ. අපේ වැඩසටහනේ නම තමයි ග්ලැඩ්ස්ටන් අපේ කතන්දරේ. ග්ලැඩ්ස්ටන් හරි ලස්සනයි. ග්ලැඩ්ස්ටන් හරි සුන්දරයි. ඒ වගේම ග්ලැඩ්ස්ටන් වල ඉන්න ලාංකිකයන්ගේ හදවතුත් හරි සුන්දරයි. මං ඒක හරි කෙටි කාලයක් වුණත් ග්ලැඩ්ස්ටන් වල ජීවත් වෙන්න පටන් අරන් මං හිතන්නේ මට තමයි අඩුම අත්දැකීම් තියෙන්නේ මේ පුංචි අයත් එක බලනකොට ග්ලැඩ්ස්ටන් ජීවිතය සම්බන්ධව. ඉතින් හරි සුන්දරයි මේ ගත වෙන කාලය මේ අයත් එක්ක. මේ අපේ ග්ලැඩ්ස්ටන් රීජන් එක ගැනත් අපි තව ඉස්සරහට කතා කරගෙන යමු. මේ වගේම මට කියන්න ඔනෙලි, ඔනෙලි දැන් මේ වෙනකොට උසස් අධ්‍යාපනය හදාරනවා. ඒත් ෂැනල් විද්‍යාලයේද ඔනෙලි ඉගෙන ගන්නෙ?
1: ඔව් මම ෂැනල් කොලෙජ් යන්නේ. මම ඉන්නේ අන්තිම අවුරුද්දේ. මම හුඟක් සයන්ස් වලට ආසයි, රිලිජන් හිස්ටරි වගේ දේවල් ගැන ඉගෙන ගන්න ආසයි. මම බලාපොරොත්තු ඉන්නේ මෙඩිසින් යන්න. මම ඒකට වැඩ කරගෙන යනවා. ඉතින් දැන් අන්තිම කාලේ හින්දා එක්සෑම් තියෙනවා ළඟදී. ඔක්කොම ෆයිනල් ටික තමයි තියෙන්නේ දැන්.
0: ඒ කියන්නේ ගොඩාක් මහන්සි වෙලා කරගෙන ආපු වැඩවල අන්තිම කොටසේ තමයි ඔනෙලි ඉන්නේ. ඔනෙලි අපේ ලංකාවේ ග්ලැස්ටන් වල ඉන්න ලංකාවේ දරුවන් අතරින් ඉන්න වැඩිමල්ම දියණිය තමයි ඔනෙලි. ඉතින් ඔනෙලි හරි ආදර්ශමත් දියණියක්. ඔනෙලි ගැන තව ගොඩාක් දේවල් තියෙනවා අපිට ඉස්සරහට කතා කරන්න. ඒ වගේම අම්මා යකියන්නකෝ මේ දිනවල ඔයාගේ අධ්‍යාපන කටයුතු මොන වගේද? ඔයාගේ පාසලේ මොන වගේ දේවල් වලට ඔයා සම්බන්ධ වෙලා ඉන්නේ?
3: මම යන්නේ ෂැනල් කොලෙජ් වලට. මමත් යන්නේ. මම දැන් ඉන්නේ ග්‍රේඩ් 11 වල.
0: ඒ වගේම ඉස්සරහට මොන වගේ විෂයක්ද ඔයා ඉගෙන ගන්න කැමති? මොන වගේ දේවල්ද ඔයා කරන්න කැමති?
3: මම ගොඩක් කැමති නිකන් සයන්ස් සබ්ජෙක්ට්ස් වලට. මට වෙන්න ඕනේ පාලයක් කෙනෙක්.
0: ඒක තමයි ඔයාගේ අරමුණ. ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න උත්සාහ කරමින් ඉන්නවා දැන්. තෝරගන්නේ ඒ වගේම විද්‍යා විෂයන්, සයන්ස් විෂයන් වලට තමයි නේද? හරි සතුටුයි ඔයගලන්ගේ අරමුණක් එක්ක ඔයගලන් වැඩ කරනවා කියන එක අහන්න ලැබීමත් සන්තෝෂයි. ඒ වගේම කියන්න නිතික, නිතික මොන වගේ විෂයන්ද මේ දවස්වල කරන්නේ? ඔයාගේ මොන වගේ දේවල්ද අධ්‍යාපන කටයුතු ගැන අපිට කිව්වොත්?
2: මම 9 ඉන්න හින්දා ඔක්කොම කරන්න ඕනේ. මම මේ දවස්වල එක්සෑම් තියෙනවා මේ අන්තිම සති ටික. මම
0: ඒ වගේම ඔයා ඉස්කෝලේ ඒ කියන්නේ ඔයාගේ කැමැති තියෙන විෂයන් ඒ කියන්නේ විද්‍යා විෂයන්ද නැත්නම් ඔයා වෙන තවත් ඒවට කැමැතිද කොහොමද?
2: මම තාම නම් එහෙම මොනවත්
0: නැහැ. හැමදේම සමබරව කරගෙන යන එක තමයි නිතිකගේ මේ වෙනකොට ප්ලෑන් එක.
2: ඔව් ඒක තමයි මගේ අරමුණ.
0: අරමුණ ගොඩක් හොඳයි, ගොඩක් හොඳයි. ඉතින් මේ අරමුණක් එක්ක ජීවත් වෙන තරුණ දරුවෝ කියන එක තමයි විශේෂම දේ. අරමුණක් එක්ක අපි ජීවත් වෙන්න ඕනි. ඒක තමයි අපිට අපිව ඉදිරියට ගෙනියන්නේ අපිට අරමුණක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අහගෙන ඉන්න ඉන්නව නම් අපේ ලංකීය පරපුර තවත් දුවදරුවන් මං හිතන්නේ ඒගොල්ලන්ටත් හොඳ ආදර්ශයක් වෙයි. අපිට අපි හැමදේම සමබරව කරගෙන යනවා නම් අපිට හැමදේම ඒක ටිකක් අපිට අමාරු වෙන්න පුළුවන්. හැබැයි අපි වෙනත් රටක ජීවත් වෙනකොට අපිට ඒ රටේදී ලැබෙන අත්දැකීම් මං හිතන්නේ ඔයගලන්ට තියෙනවා හරි හරි ආවේනික යුනික් අත්දැකීම් ඇති. ඒවත් අපි බෙදාගමු අපේ අහගෙන ඉන්න නැන්දල මාමල අයලක්කලා එක්ක. ඉතින් ඒ වගේම තමයි මේ අපි කතා කරා. දැන් අපි කතා කරා අපි කවුද කියලා අපි කිව්වා. ඒ වගේම ග්ලැඩ්ස්ටන් අපි මොන වගේ දේවල් අපි මේ වෙනකොට කරන්න කියලා කතා වුණා. ඉතින් ඒ වගේම දැන් මේ මට ඇහුණා ඔනෙලි කිව්වා එයා කැමති වෛද්‍ය විද්‍යාවේ ඉදිරියට යන්න කියලා. ඒ වගේම අමායා නිකිනි අමායා කිව්වා එයා කැමති පයිලට් කෙනෙක් වෙන්න, එනොද ගුවන් නියමුවරියක් වෙන්න කැමති කියලා කිව්වා. ඒ වගේම හැබැයි අපේ නිතික අබිනුල තාම මේ වයසත් එක්ක තාම හොයනවා මොන වගේ පැත්තකටද යන්න ඕනේ කියලා. හැබැයි හැම විෂයක්ම සමබරව කරගෙන යනවා. ඉතින් කොහොමද ඔනෙලි පාසලෙන් ලැබෙන සහයෝගය මේ හැමදේම කරගෙන යන්නේ? ඔයාට කියන්න පුළුවන් දෙවිත් උණ්ඩනාම ෂැනල් කොලෙජ් එකේ ඉගෙන ගන්න නිසා මොන වගේ සපෝට් එකක්ද ඔයගලන්ට පාසලෙන් ලැබෙන්නේ?
1: අපේ ස්කෝලේදී අපි පොඩි කාලේ ඉඳන්ම මම ගිහිල්ලා තියෙන කැතලික් ස්කෝල් එකට. ඒ නිසා අපේ ඔක්කොම ඉගෙන ගන්න දේවල් හුඟක් අපේ රිලිජන් එකෙන් තමයි බේස් කරලා තියෙන්නේ. ඒක ඇරෙන්නේ එහෙම කියලා අපිට ලොකු සපෝට් එකකුත් දෙනවා ස්කෝලේදී. ස්ටඩීස් එක්ක උදව් වුණාන්. ඒ ස්ටඩීස් විතරක් නෙමෙයි, අපේ ස්කෝලේදී මියුසිකල්ස් තියෙනවා,
0: dancing drama
1: තියෙනවා නේද, sporting ඕනෙම පැත්තකට යන්න පුළුවන් sporting දෙක. අපි නිතික අපිනවත් කරනවා, මම තමයි sports
0: කරනවා. ඒක තමයි
1: මාය musical වල ඉන්නවා.
0: ඒ වගේම මම දැක්කා පහුගිය දැන් සතියකට හෝ හමාරකට කලින් තිබුණා symphony under the star තරු අහස යට සන්දනියක් කියලා තිබුණා. අපේ මම හිතන්නේ ක්වීන්ස්ලන්ඩ් ඔකෙස්ට්‍රා එක ඇවිල්ලා ප්ලේ කරා. ඒ ප්ලේ කරන තැන ෂැනල් කොලෙජ් එකේ අලුත් දරුවෝ, මේ ඒගොල්ලන් දැනට මියුසික් ඉගෙන ගන්න දරුවෝ තර ලොකු ඔකෙස්ට්‍රා එකේ ප්ලේ කරා. ඉතින් හරි ආසයි දකින්න. ඒ කියන්නේ අපිට අවස්ථාව තියෙනවා නේද නේද? ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් අවස්ථා ඕනි තරම් අපේ අවට තියෙනවා. අපි ඒක ගන්න ඕනි නේද?
1: ඔව්, මම පොඩි කාලෙක ඉඳන්ම ෆ්ලූට් ප්ලේ කරපු එක්කෙනෙක්. මම දැනත් ෆ්ලූට් ප්ලේ කරනවා. මං කොම්පිටිෂන් වල කම්පීට් කරනවා. ඒ කියන්නේ මෙහෙ ඔයාගේ ඉන්ට්‍රෙස්ට් එක ආස කරන දේවල් තියෙනවත් එක්ක ස්කෝලේට කරන්න පුළුවන්. එහෙම බැලන්ස් කරන්න පුළුවන්. මෙහෙ ඔක්කොම වාක්‍ය විදිහට අවස්ථාව ඔක්කොම තියෙනවා. ඒව ගන්න ඕන
0: අනිවාර්යෙන්. හොඳයි, හොඳ හොඳ තැනකින් ඔම අපේ ඔනෙලි ගෙනත් තිබ්බ අපේ කතා බහ. නිකිනි මොකද හිතන්නේ ඒ අවස්ථාව ලැබෙන දේ? ඔයා මියුසිකල්ස් කරන කෙනෙක් විදිහට, මියුසික් ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඔයා මොකද හිතන්නේ ගැන?
3: ඔව්, අනන කිව්ව දේ හරි. අපිට නම් ගොඩක් එක්ස්ට්‍රා කරිකියුලර් තියෙනවා ඉස්කෝලේ. නිකන් මියුසික්, ස්පෝර්ට්ස්, වෙනනිකන් වෙන ක්ලබ්ස් වගේව ගොඩක් තියෙනවා.
0: ඒවට ඔයගලන්ට සම්බන්ධ වෙන අවස්ථාව ඕන හැටියෙත් තියෙනවා නේද?
3: ඒක යන්න පුළුවන්. ඒකල නිකන් අපිට ඉස්කෝලෙන් ඉගෙන ගන්න දේවල් වලටත් උදව් කරනවා. ඒ වගේම එක්ස්ට්‍රා කරිකියුලර් වලටත් උදව් කරනවා.
0: ඔව්, ඒ වගේම නිතික මොකද හිතන්නේ? මම හිතන්නේ නිතික ක්‍රිකට් ප්ලේ කරනවා නේද? ක්‍රීඩාව සම්බන්ධයෙන් මොන වගේද තියෙන්නේ නිතික මේ පාසල් වල? ඔයා හිතන්නේ හොඳ අවස්ථාවක් තියෙනවද?
2: දැන් අපි යන්නේ ඉස්කෝලලයි මේ හරියේ නිකන් තියෙනවා නිකන් රෙප්‍රසෙන්ට් sports
0: yeah.
2: ඒ වගේ නිකන් ඉස්කෝලෙන් ෆෝමැට් දුන්නාම අපිට ඒවට ඒවල ගහන්න පුළුවන්.
0: ඔව්, ඔයගලන්ට ඒවට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඒ තරඟ වලට ඔයගලන් ඉස්කෝලෙම ඉදිරිපත් කරනවා නේද? ඒක තමයි. ඒ කියන්නේ ඔනෙලි නිකිනි සහ අබිනුල මම හිතන්නේ ග්ලැස්ටන් රීජන් එක කියන්නේ නිකම නිකන් අයිසොලේට් රීජන් එකක් නෙමෙයි. ග්ලැස්ටන් රීජන් එක ඇතුලේ සෑහෙන්න ඔපර්චුනිටීස් තියෙනවා. අපි ගොඩාක් වෙලාවට අපිට එළියෙන් හිතන්නේ ආ නෑ ග්ලැස්ටන් රීජන් එක ඇතුලේ ඔපර්චුනිටීස් ඇති නෑ. අපි දකිනවා ගොඩාක්. මම ඇත්තටම එදා ඒ සිම්ෆනි අන්ඩර් ද ස්ටාර්ස් වැඩසටහනේදී මම දැක්කා ගොඩාක් අපේ මේක මේ ග්ලැස්ටන් රීජන් එකේ දරුවෝ ප්ලේ කරා ගොඩාක් ඉන්ස්ට්‍රුමෙන්ට්ස්. මම හිතන්නේ එක දරුවෝ 13ක් 15ක් වගේ ප්‍රමාණයක් ඔකෙස්ට්‍රා එක ඇතුළට අරගෙන තිබුණා. ඒගොල්ලන් ඒ අවස්ථාව ලබා දෙන ඉතින් මම හිතන්නේ හරිම රෙයා, ඒ වගේම හරි වටිනා ඔපර්චුනිටීස්. ඉතින් කතාව මෙහෙම ඇදීගෙන යනකොට මං හිතන්නේ අපි කතාවේ එක තැනකට ඇවිල්ලා නැතර වුණා. මං හිතන්නේ අධ්‍යාපනයේ තියෙන බැරෑරුම්කම සහ වටිනාකම, අපිට ඒ වගේම ඒ අධ්‍යාපනයත් එක්ක ලැබෙන ඔපර්චුනිටීස් කොච්චර අපේ ජීවිතේට වටිනවද කියන එක. ඉතින් මේ මම හිතන ලස්සන ගීතයක් තියෙනවා ඊළඟට අපිට වාදනය කරන්න. අපි ඒ ගීතයට යමු. ගීතයට ගිහිල්ලා ආපහු අපේ කතා බහට එකතු වෙමු. මේ තමයි අපේ ග්ලැස්ටන් කතන්දරේ. ග්ලැස්ටන් කතන්දරේට තව ගොඩාක් දේවල් අපිට එකතු කරන්න තියෙනවා. ඒක නිසා ඊට කලින් අපි ගීතයට එකතු වෙලා ඉමු.

0: ಪರ್ಷನ್ ದಿಸಾನಾಯಕಗೆ ಆದರಣೀಯ ಕಟಹ ಡೆಂಗೆ ಚೇ ಗೀತ ಎಕ್ ಮಾವನಾಂಗ ಅತೀತ ದಿಗಿನ ದಿಗಿನ ಗಿಯ ಒನಲಿ ಅಮಾಯ ಅಭಿನುಲ ಮಟ ಮತಕುನೆ ಮಗೆ ಅಪೇ ಲಂಕಾವ ಮಂಗಿ ಗೆನ ಗತ್ತ ಪಾಸಲ್ ಮಗೆ ಅದ್ದಕಿ ಮಿತಿ ವಿನಸ್ ಒಗಲಾಂಗ ಅದ್ದಕಿ ಮೆಕ ಸಾಪೇಕ್ಷ ಇತಿಂ ಮೇ ಹಬೆ ಒಗಲಂತ ತಿನ ಲಸ್ಸರ ಕಥಾಂದರೆ ಅಪಿ ಕಥಾವ ತಮೆ ಅದ ಮೇ ಕಿಯನ್ನಿ ඉතින් ඔනෙලි මන් දන්නවා ඔගොල්ලෝ මේ රැස්වෙලා ඉන්න තුන්දෙනාම අධ්‍යාපනයට විතරක් මේ බාහිර කටයුතු වලට වඩා දක්ෂතා දක්වන ඒ වගේ අර ඔනෙලි කලින් සඳහන් කරා වගේ මේ මෙහෙදී අපිට ලැබෙන අවස්ථාවලදී අපි අපේ අධ්‍යාපනයයි බාහිර වැඩයි බොහොම සමබරව කරගෙන යන්න අපිට සහයෝගය පාසලෙන් ලැබෙනවා කියන. දැන් අපි කතා කරන්න හදන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේ ඔයගොල්ලෝ ලබාගත achievements ගැන. එහෙමත් නැත්නම් ඔයගොල්ලන් ගියේ එක එක ඔගොල්ලන් ලබාගත් ජයග්‍රහණ ගැන මම හිතන්නේ ඔනලි මේ ළඟදී ඔනලි ගැන ගොඩාක් කතා බහ වුණා අපේ ග්ලැඩ්ස්ටන් සිංහල සමාජය ඇතුලේ අපි කතා කරමු මේ ගැන ඔනලි
1: මම ළඟදී මම ස්කෝලේදී දැන් අන්තිම අවුරුද්දේ හින්දා අපේ එක්සෑම් තියෙද්දී අපිට අවෝඩ්ස් දෙනවා අවෝඩ්ස් වලදී මට හම්බුණා අපේ සෙකන්ඩ් මැත්ස් මං කරනවා මම මැත්ස් දෙකක් කරනවා මට සෙකන්ඩ් මැත්ස් එකේ හයි අචීවිං ඕඩ් එකක් හම්බුණා ඒක ඉතින් මං එච්චර මං ගැන කතා කරන්න යද්දි අර නිකන්
0: ඔයාට ඒක ඒක පිළිබඳ කතා කරන්න කතා කරගෙන යනකොට ඔයාට ඔයාට කියන්න පුළුවන්ද ඒ ඒ achievement එකට කොහොමද ඔයා ඔයාට ඒක මොකද්ද achievement එක ඒක මොකද්ද ඒ අපිට ඒක පුංචි විස්තරයක් කරන්න
1: ඒකේ අපේ දැන් අපි රීජනල් ස්කෝල් එක ඉන්න හින්දා අපිට සමහර සබ්ජෙක්ට්ස් බ්‍රිස්බන් කනෙක්ට් කරලා තමා කරන්නේ ඒ නිසා මං ඒ සෙකන්ඩ් මැත්ස් එක කරන්නේ බ්‍රිස්බන් ස්කෝල් එකත් එක්ක ඒ ස්කෝලේදී ඒගොල්ලන් අවෝඩ්ස් දෙනවා හයි අචීවිං කට්ටියට ඒ බ්‍රිස්බන් ඔන්ලයින් ක්ලාස් එකේ මට ඉතින් හම්බුනා එකක් එහෙම හම්බෙද්දි ඉතින් ආස ආස
0: ගොඩක් ආසයි වට එක ලොකු උත්තේජනයක් වට එක ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න හොඳ හොඳ අවස්ථාවක් වට හොඳ උත්තේජනයක් ඉතින් ගොඩක් සතුටු වෙනෙලි අපි හැමෝම මේක නඩම්බර වුණා හොඳ අවස්ථාවක්
1: ඒ නිසා මං ඒ සෙකන්ඩ් මැත්ස් එක කරන්නේ බ්‍රිස්බන් ස්කෝල් එකත් එක්ක ඒ ස්කෝලේදී ඒගොල්ලන් අවෝඩ්ස් දෙනවා හයි අචීවිං කට්ටියට ඒ බ්‍රිස්බන් ඔන්ලයින් ක්ලාස් එකේ මට ඉතින් හම්බුනා එකක් එහෙම හම්බෙද්දි ඉතින් ආස ආස
0: ගොඩක් ආසයි වට එක ලොකු උත්තේජනයක් වට එක ඉදිරි වැඩ කටයුතු

0: අමායාගේ කතාව ඔන්ලියට වඩා පොඩ්ඩ වෙනසක් තියෙනවා. මොකද අමායා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ මං හිතන්නේ කී වසර වෙනකන්ද පුතේ ඔය අධ්‍යාපනය හැදෑරුවේ?
1: 9 වසර වෙනකන්.
0: 9 වසර වෙනකන්. ඉතින් අපිට කියන්න ඔයාගේ කොහමද ඔයාගේ අත්දැකීම් ඒ පාසල් යන කාලේ ලංකාවේ වා මොන වගේ දේවල් වලට සම්බන්ධ වුණේ, ඔයාගේ achievements මොනවද?
1: මම ගොඩක් දේවල් කරා එතකොට. මම කරාටි සහ ස්විමින් කරා. සහ ඒක ඇරෙන්න මම විශාරද නිකන් වෝකල්ස් එක්සෑම්ස් කරා. ඒකින්ද මට ගොඩක් නිකන් දේවල් ගැන දැනගන්න පුළුවන් වුණා. ඒ වහින්ද
0: ගීත ගායන අවස්ථා ලැබෙනවා. ඒ වගේම මේ ඒ කියන්නේ බාහිර වැඩවලට යොමු වෙනකොට ගොඩක් ඔයාට හොඳ ගොඩක් ගොඩක් පිරිස අඳුර ගන්න ලැබෙනවා, ඔයාට ඒ අවස්ථා ලැබෙනවා නේද? අපිට කියන්න එතකොට ක්‍රීඩාව ඒ වගේම සංගීතය ඒ වගේම නර්තනයටත් සම්බන්ධ
1: ඔව්
0: වුණාද?
1: ඔව් මම ඉස්සර කාලේ නැටුවා ගොඩක්.
0: නර්තන කටයුතු වලටත් යෙදෙන අවස්ථාව ලැබුණා. පාසලෙන් ලැබිච්ච සහයෝගය මොන වගේද?
1: ගොඩක් සහයෝගයක් ලැබුණා.
0: අවස්ථා තියෙන පාසල ඇතුළේ ගොඩක් ඕගලන්ට නේද ඒ කාලේ ඒ ලබා ගන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. ඒ වගේම නිතිකත් මම හිතන්නේ ලොකු අවස්ථා ගොඩක් ලබාගත් කෙනෙක් සද්ද නැතුව හිටියට. නීතික කියන්නකො, ලංකාවේ පාසල් යන කාලේ ඔයා මොන වගේ දේවල් වලට සම්බන්ධ වුණේ? ඔයා චිත්‍ර විද්‍යාලය අධ්‍යාපන ලැබන කාලේ මොන වගේ දේවල් වලට සම්බන්ධ වුණේ? ඔයාගේ achievements ගැන අපිට පොඩ්ඩක් කියන්න.
1: ලංකාවේදී ගොඩාක් දේවල් කරා, ස්පෝර්ට්ස් කරා, එක්ස්ට්‍රා කරිකියුලර් දේවල් කරා. මම ස්පෝර්ට්ස් ඉදේ කරා, ස්විමින්, කරාටි, එච්චරයි. ඊට පස්සේ මම අනිත් ඒවාට මම මියුසික් කරා, ඩාන්සින් කරා. මම මියුසික් වල විශාල එක්සෑම්ස් කරා. ඒකල මම ඩාන්සින් වලින් යන් කම්පිටිෂන් වලට ගියා ඉස්කෝලෙන්. ඒකල ස්විමින් කරාටිත් ඔක්කොම ඉස්කෝලෙන් කරේ.
0: ඉස්කෝලෙන් කරා.
1: ඉස්කෝලෙන් ගොඩක් දේවල් තිබ්බා අපේ එහෙ ඉස්කෝලේ.
0: ඔයාට අවස්ථා තිබුණ ඕන තරම් ලබා ගන්න නේද? ඒ අවස්ථා නොබියව ලබාගෙන හොඳ ජීවිතයට ලොකු අත්දැකීමක් නේද පුතේ? ඒ කියන්නේ අපි අධ්‍යාපනය ඉගෙන ගන්න එක කරනවා විතරක් නෙමෙයි, අපිට ඒ ලැබෙන අවස්ථා වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්නකොට අපිට හොඳ ආත්මාභිමානයක්, අපිට ඉදිරි වැඩ කටයුතු කරන්න හොඳ ශක්තියක් ඒ හා සමානව අපිට ලැබෙනවා. මොකද අපි ගොඩාක් වෙලාවට හිතන්නේ ලංකාවේදි වේවා, ඔස්ට්‍රේලියාවේදි වේවා, අපි ගොඩාක් වෙලාවට හිතනවා අපි මොනවා හරි බාහිර කටයුත්තකට මොනවා හරි බාහිර දේවල් වලට යොමු වුණොත් එහෙම අපේ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙයි. මං හිතන්නේ එහෙම නෑ කියන්න. අමායා, ඔනෙලි සහ නිතික කියන තුන්දෙනම හොඳ උදාහරණ. ඉතින් මේ ඒ වගේම මේ පාසල් අවදිය ගැන දැන් අපි කතා කරා, පාසලේ අපිට ලැබෙන අවස්ථා ගැන අපි කතා කරා. ඔනෙලි මං තවදුරටත් දැනගන්න කැමති, ඔනෙලි හිතන විදිහට ඔනෙලිට කියන්න පුළුවන් උදාහරණයක්, පාසල් වැඩයි බාහිර වැඩයි කොහොමද ඔයා බැලන්ස් කරගත්තේ කියලා පොඩි උදාහරණයක් කියන්න පුළුවන් අපිට?
2: ඒව ඔක්කොම මම මියුසික් ඇරෙන් ස්කෝල් වල ඇරෙන්න මම ඩාන්සිං කරන අවුරුදු පහින් ඉඳන් මම ඩාන්ස් කරපු කෙනෙක්. එක්සෑම් කරලා කොම්පිටිෂන් කරලා තියෙනවා. මම අමායත් එක්ක යූත් කවුන්සිල් එකේ ඉන්නවා. තව මං හුඟක් ආසයි කමියුනිටි එක දෙන්න, කමියුනිටි එකට ආය දෙන්න
0: දෙන්න ඔයාගේ ඔයාගේ ඔයාගේ තියෙන දේ කමියුනිටි එකට ලබා දෙන්න ගොඩාක් දෙයක් ඒක.
2: ඒක ඒ වගේ අවස්ථා කාට දෙනවා නම් ඒක උපරිම විදිහට යූස්
0: කරන්න ඔයා කැමති. ගොඩක් හොඳයි ඔනිලි, ඒක හොඳ සිතුවිල්ල. ඒ වගේම ඔනිලි සඳහන් කරා යූත් කවුන්සිල් එක ගැන. මම හිතන්නේ අපි ඒක ගැන ඉදිරියේදී කතා කරමු. යූත් කවුන්සිල් එක ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි. එතකොට ඔනිලි ඒ කියන්නේ ඔයා කියන විදිහට ඔයා හරි කැමති, ඔයාට ලැබෙන අවස්ථා වලින් උපරිමේ ආපස්සට දෙන්න. එතකොට කොහොමද මේ වැඩ කටයුතු? ඔයා ගොඩාක් වැඩ, මම දන්න විදිහට ඔනෙලි ගොඩක් වැඩ කරනවා. ඔනෙලි පාසල් යනවා, ඊට අමතරව විභාග කටයුතු කරනවා. එතකොට ගෙදරවත් ගොඩාක් සහයෝගය දෙන, ඒ වගේම කමියුනිටි අපේ ලංකාවේ කමියුනිටි එකට, ඒ වගේම ග්ලැක්සන් කමියුනිටි එකට ගොඩක් වැඩ කරන කෙනෙක්. කොහොමද බැලන්ස් කරගන්නේ ඔනෙලි මේ දේවල්?
2: ඔව් ඒක තමයි මම ඒක හුඟක් එක වෙලාවට ඔක්කොම මම හැමදේම බ්‍රේක් කරලා ඒ වෙලාවට කරන වැඩේ කරලා තමයි ඉවර කරලා තමයි අනිත් එක කරන්නේ. හුඟක් අම්මගෙන් උයි තාත්තගෙන් උයි සපෝට් එක අරගෙන ඒගොල්ලන් තමයි මගේ ලොකුම චියර් ලීඩර්ස් වගේ
0: අනිවාර්යෙන්ම
2: ඉන්නේ. තව අපේ ලංකාවේ කමියුනිටි එකෙත් හුඟක් මට ශක්තියක් එනවා. මං වගේ ඉන්න අයලා මෙහි ඉන්න එක මං හිතන්නේ ලොකු හොඳ
0: හොඳ දෙයක්. ඔයාලට ලොකු ශක්තියක් ලංකාවේ කමියුනිටි එකට ලැබෙනවා අනිවාර්යෙන්ම.
2: මම ලංකාවේ ඉඳලා මෙහෙට පොඩි කාල මම අවුරුදු 3යි මම මෙහෙට එද්දී, ඒ නිසා

0: ඇත්තටම ලංකාව ගැන මෙමරි එකක් නෑ. අපි යනවා අම්මයි තාත්තයි එක්ක, හැබැයි මේ වගේ කමියුනිටි එකක් ඉති නිකන් ලංකාව ඉන්නවා වගේමයි. එනිසා මම ලොකු එද්දී ඔක්කොම ඉගෙන ගද්දී තාම ලංකාව විදිය මගේ ලයිෆ් එක තියාගෙන ඉන්න එක ලොකු ඔපචුනිටි එකක් මට නම්.
1: අනිවාර්යෙන්ම
0: එනිසා ඒ ඔක්කොම බැලන්ස් කරන්න යද්දී මට නම් ඒක තමයි මත් ලොකුම ඉස්සු එක දැනට මට ඒක බැලන්ස් කරන අමාරුයි මට ඔක්කොම. ඊට පස්සේ ඒක මං හිතන්නේ ඔයාගේ පවුලේ යාළු හැමෝගෙම සපෝට් එක අරගෙන එම් ස්ට්‍රෙන්ත් එකක් අරගෙන තමයි ඒක බැලන්ස් කරගෙන
1: යන්න ඕනේ. අනිවාර්යෙන්ම හොඳ හොඳ තැනකින් ඔනෙලි අපි කතා බහ ගෙනවා. මං හිතන්නේ මේ එක්ස්ට්‍රා කරිකියුලර් ගැන කතා කරගෙන අපි ආපු කතා බහේ මං හිතන්නේ අපිට තව ගීතයකට සවන් දෙන්න පුළුවන් අමායා. අපි ඒ ගීතයට සවන් දීලි ඉවර වෙලා ඉතුරු කතා බහ කරගෙන යමු. මං හිතන්නේ මේ ගීතයත් හරි සුන්දර මතක සටහන් ගොඩක් අපිට ලං කරાવી මේ ගීතයත් එක. මේ ගීතය ඉවර වුණාට පස්සේ අපි අපේ කතා බහ කරගෙන යමු.

0: හරි ඒ ගීතයත් සමගින් අපි අපේ කතාබහේ අවසාන භාගයට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම කතාවේ මුලදිම කිව්වනේ මේ කතා කරන්නේ ග්ලැඩ්ස්ටන් අපේ කතන්දරේ. ඉතින් අපි දැන් අපි ගැන කතා කරා, අපේ ගමන ගැන කතා කරා, අපි ලංකාවේ ඉඳන් කවද්ද මෙහෙට ආවේ, කොයි කාලේද අපේ ජීවිත ගත වෙච්ච විදිය ගැන හොඳ හැඳින්වීමක් සහ කතා බහක් කරගෙන ගියා. මම හිතන්නේ අපි දැන් කතා කරමු ග්ලැඩ්ස්ටන් ගැන. ග්ලැඩ්ස්ටන් ගැන කතා කරන්නත් කලින් මම කැමති ඔනෙලි සහ මායාගෙන් දැනගන්න මේ යුත් කවුන්සිල් එක, මේ එහෙම නැත්නම් මේ තරුණ කොංග්‍රසයක් කවුන්සිල් එකක් තියෙනවා ග්ලැඩ්ස්ටන් වල. මම හිතන්නේ මමත් ඒ ගැන දන්න තොරතුරු ප්‍රමාණය හරි අඩුයි. මම කැමති දැනගන්න ඔනෙලි සහ මායා. ඔනෙලි මට කියන්නකෝ යුත් කවුන්සිල් එකේ මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ, ඕගොල්ලෝ මොන වගේ දේවල්ද ඒකෙදි කරන්නේ කියන එක ගැන.
1: අපේ යුත් කවුන්සිල් එකේ ජූනිය පැත්තක් තියෙනවා, සීනිය පැත්තකු තියෙනවා. මම ඉන්නේ සීනිය පැත්තේ, අමා ඉන්නේ ජූනිය පැත්තේ. අපේ සීනිය යුත් කවුන්සිල් එකේ හුඟක් ටාගට් කරන්නේ දැන් ඉන්න කට්ටියයි, ෆියුචර් එකේ ඉන්න අයලට මොනවාද අපිට පුළුවන් ඒ ෆියුචර් එක ඒගොල්ලන්ට හොඳ කරන්න. නැනට අපේ ලොකු ඉනිෂියේටිව් එකක් තියෙනවා මෙහෙ ඔස්ට්‍රේලියාවේ ස්කින් කැන්සර් රේට්ස් හරිම කියන්නේ
0: වැඩි, ලොකු ප්‍රමාණයකින් වැඩි. ඔ අපිට දන්නවනේ.
1: ඕ අපිට ඒ නිසා මේ පාස් අවුරුදු දෙකේම ලොකු ඉනිෂියේටිව් එකක් තිබුණා, සන් සේෆ් කැම්පේන් එක කියලා. ඒකෙදි අපි කොම්පිටිෂන් කරනවා සන්ස්ක්‍රීන් දිනන්න පුළුවන්. අපි සන්ස්ක්‍රීන් ඩිස්පෙන්සර්ස් බීචස් වල ඉන්ස්ටෝල් කරලා තියෙනවා. අපිට දැන් හම්බෙලා තියෙනවා ඩාටා එක, හුඟක් අය ඒක යූස් කරනවා, ඒ ඔපචුනිටි එක ගන්නවා. එනිසා ඒ වගේ දේවල් වලට අපේ වොයිස් එක දෙන්න පුළුවන් තියෙන ඔපචුනිටි එකට මං හිතන්නේ ඒ වගේ දේවල් තමයි අපේ ස්කෝල් වල තියෙන. හැබැයි ඒ වගේ දේවල් තමයි ආගේ කමියුනිටිකට ආර දෙන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ යූත් කවුන්සිල් එකෙන් කෙරෙන්නේ ඒ වගේ, ඒ කියන්නේ මේ සමහර විට මේ වෙනකොට තියෙන මේ වර්තමානයේ තියෙන මොන හරි ටොපික් එකක් වෙන්න පුළුවන්, අපිට බලපාලා තියෙන සාධක මොන හරි කාරණාවක් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වලට සොලියුෂන්ස් හොයන එක සහ ඒවට අපි යූත් එක විදිහට අපිට කරන්න පුළුවන් කමිට්මන්ට් එක. අමය මොන වගේ අදහසක් එකතු කරන්න කැමති යූත් කවුන්සිල් එක ගැන? ඒ වගේ මොයි දෙන්න ඉන්නේ පැති දෙකක නිසා අමයගේ පැත්තේ තියෙන ඉන්පුට් එක මොන වගේද?
2: ජුනි යූත් කවුන්සිල් එක අපි නිකන් ගොඩක් අපේ නිකන් ග්ලැඩ්ස්ටන් වල ඉන්න බාල කට්ටියන්ට, කියන්නේ නිකන් යූත් වලට උදව් කරන්න හදනවා ගොඩක්. ඒක නිකන් ගොඩක් විදිහවලින් වෙන්න පුළුවන්, නිකන් මෙන්ටල් හෙල්ත්, ඒගොල්ලෝගේ නිකන් එවරිඩේ ලයිෆ් එකට නිකන් උදව් කරන්න නිකන් ගොඩක් යූත් කට්ටිය එකට ගන්න. අපි නේ ඉවෙන්ට්ස් එහෙම ප්ලෑන් කරන ගොඩක්.
0: මොන වගේ ඉවෙන්ට්ස්ද ඔයගොල්ලන් ප්ලෑන් කරන්නේ? කියන්නේ මොන වගේ උත්සව අවස්ථාද, මොන වගේ දේවල්ද ඔයගොල්ලන් ප්ලෑන් කරන්නේ? උදාහරණයක් කිව්වොත්
2: මේ ඔක්ටෝබර් වල අපිට තියෙනවා මෙන්ටල් හෙල්ත් වලට නිකන් ලොකු කැම්පේන් එකක් වගේ, මෝ දැන වෝක් කියලා. ඒක අපි නිකන් මෙන්ටල් හෙල්ත් ගැන කතා කරලා මිනිස්සු නිකන් උදව් ගන්න කියලා, නිකන් අපේ ගොල්ලන්ට ප්‍රෙෂර් කරනවා නිකන් උදව් ගන්න ඕගොල්ලෝ නිකන් අමාරුයි නම් ඒ වගේ.
0: ඒ කියන්නේ මානසික සෞඛ්‍ය පිළිබඳව ඕගොල්ලන් දැනුවත් කරනවා. විශේෂයෙන්ම අපි අහලා තියෙනවා මේ දැන් ජෙනරේෂන් එක, මේ අලුත්ම ජෙනරේෂන් එක ඇතුලේ ගොඩාක් ජෙනරේෂන් එක විතර, මේ ජෙනරේෂන් එක විතරක් නෙමෙයි, මේ ජෙනරේෂන් ගත්තොත් මේ හැම ජෙනරේෂන් එකක්ම ගොඩාක්ම මානසික සෞඛ්‍ය උනතාවලින් පෙළෙනවා, ගොඩාක් මානසික සෞඛ්‍ය ගැටලු තියෙන. මම හිතන්නේ හොඳ ඉනිෂියේටිව් එකක් ඒක යූත් කවුන්සිල් එකෙන් කරන. ඉතින් ඒ වගේ මම අය සහ ඔනෙලි යූත් කවුන්සිල් එකට බැඳෙන්න මොකක් හරි වයස් කාණ්ඩයක් තියෙනවද, වයස කියවෙන්න ඕනද?
2: ජූනි යූත් කවුන්සිල් එකේ ඉන්නේ නිකන් ග්‍රේඩ් 9 10 වගේ ඉඳන් ග්‍රේඩ් 11 වෙනකම්. ග්‍රේඩ් 9 ඉඳන් ග්‍රේඩ් 11 වෙනකම් වගේ. ඒකලා සීනි යූත් කවුන්සිල් එකේ ඉන්නේ.
1: අපේ සීනි යූත් කවුන්සිල් එකේ ග්‍රේඩ් 12 to 25ක් වෙනකන් තමයි ඒගොල්ලෝ කන්සිඩර් කරන්නේ
0: ආහ
1: යූත්
0: විදිහට. ඔව් ඒක තමයි. ඒ කියන්නේ අප අප රේන්ජක අය විදිහට සලකන්න හොඳයි. මම හිතන්නේ මේ අපේ ආදරණීය ශ්‍රවණ රසික සියලු දෙනාටම තේරෙනවා ඇති මේ මේ තරුණ හදවත් මේ මේ මේ යෞවනයේ තියෙන මේ හදවත් තුළ ඇතුළේ කොච්චර මානසික ගුණාංග තියෙනවද කියන එක. ඒක තමයි අපිට වැදගත්ම දේ. අපි මනුස්සකම පෙරදරි කරගෙන යන්න ඕනි ගමනක් මේක. ඉතින් බදාදා සඳැල්ලේ අපේ අරමුණත් මේ මනුස්සකමින් පිරිච්ච ආදරණීය හදවත් ඔබේ සවනට ලංකරන එක තමයි. ඉතින් මේ මං හිතන්නේ කාලය ගත වුණා තේරුණේවත් නැහැ. මං හිතන්නේ අපි අවසාන අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ අවසාන් වෙන්න කලින් ටග්ගාර මතක් කර මේ ග්ලැඩ්ස්ටන් කොච්චර ලස්සනයිද කියලා. ඔන්න ලිකියන්නකෝ ලස්සන ලෑන්ඩ්මාක්ස් ටිකක් අපේ ග්ලැඩ්ස්ටන් වල තියෙන.
1: අපිට හරිම ලස්සන බීච් එකක් තියෙනවා ටැනම් සෑන්ඩ්ස් බීච් කියලා. ඕන වෙලාවක යන්න පුළුවන් රෙස්ට් කරන්න නිකන් මයින්ඩ්ෆුල් වෙලා මෙඩිටේට් කරන්න ඔක්කොම තියෙනවා. මේ තව බොටැනික් ගාඩන්ස් වල සීනික් වොක්ස්
0: තියෙනවා නේද? ඔව්.
1: නේචර් එක බලපාන ඔක්කොම තියෙනවා මේ කියන්නේ රීජන් කියලා
0: වෙනසක් නෑ. දකින්න සුන්දර දේවල් ඒ වගේම ලස්සන ඒ කියන්නේ මේ බීචස් ගත්තොත් හිතාගන්න බැරි තරම් සුන්දර බීචස් ප්‍රමාණයක් තියෙනවා නේද? අමාය ගන්න තව තැන් තියෙනවා අපිට මතක් කරන්න පුළුවන්.
2: ඔව් මෙහෙ නිකන් හාබෙක ළඟ තියෙනවා නිකන් මරීනා ඊ ෂෝස් කියලා තැනක්. එතන නිකන් ගොඩක් මිනිස්සුන්ට එකතු වෙලා කෑම හදාගන්න කන්න නිකන් හැංග් අවුට් කරන්න හැම නිකන් ගොඩක් ඉඩ තියෙනවා. පාක් එකක් තියෙනවා.
0: මේ බීච් ඒ කියන්නේ මේ මුහුද ආශ්‍රිත වෙච්ච ලස්සන සුන්දර ප්‍රදේශ ටිකක් තමයි නිතික. මොන වගේද ඔයා දකින්නේ සුන්දරත්වයේ ග්ලැක්ස්ටන් වල? ඔයා කැමති ලෑන්ඩ්මාක්ස් තියෙනවද? ඔයා කැමති කැමති නේ අපේ කියන්න අපේ අහගෙන ඉන්න අයට.
3: ලෑන්ඩ්මාක්ස් තියෙනවා. තව ගඩ්සන් පොඩි ටවුන් එකක් උනාට ගොඩාක් නෑ ස්පෝට් කරන්න නිකන් තැන් තියෙනවා.
0: අවස්ථා තියෙනවා.
3: දැන් ග්‍රවුන්ඩ්ස් ගොඩක් තියෙනවා. නිකන් ක්ලබ්ස් ගොඩක් තියෙනවා සල්ලා කරන්න.
0: ඔව් ඒ කියන්නේ අවස්ථාව තියෙනවා නේද? මං හිතන්නේ අපේ සිංහල කමියුනිටි එක ඇතුලේ ගොඩක් පොඩි ළමයි සෑහෙන සොකර් ප්ලේ කරන්න සෑහෙන ලොකු පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන්න ගොඩක් ලොකු කැමැත්තක් තියෙනවා කියලා අපිට තේරලා තියෙනවා. දැන් නිතික අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේ දෙනවා. ඒ වගේම සොකර් කරන අපේ ගොඩක් අය ඉන්නවා. ඉතින් මං හිතන්නේ ඔන්න ඕක තමයි අපේ ග්ලැඩ්ස්ටන් කතන්දරේ. ඉතින් මං හිතන්නේ හිතුනේවත් නැහැ මෙච්චර ඉක්මනට වෙලා වෙයි කියලා. හැබැයි වෙලාව අපිට වඩා වේගෙන් ගිහින් තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මොන හරි ඔනෙලිට කියන දෙයක් තියෙනවද? කොහොමද ඔයාට අද දවස ගැන දැනුනේ? සහ මොන වගේ දෙයක්ද ඔයාට කියන්න තියෙන අවසාන වශයෙන්?
1: මේ මේ මට දුන්නේ ඔපචුනිටි එකට බොහොම ස්තුතියි. 4EB ශ්‍රී ලංකන් ටීම් එකට සහ දිනිති ආන්ටිට
0: මේකට
1: මේ වගේ කතා කරන්න මං ආසයිලත් එක්ක ආස ටොපික්ස් ගැන කතා කරන්න හරිම ආස වුණ
0: අවස්ථාවක්. බොහොම ස්තුතියි. ඒ වගේම අමාය
2: මමත් ස්තුති කරන්න කැමති මේ ඔපචුනිටි එකට 4EB රේඩියෝ ස්ටේෂන් එකටයි දිනිති ආන්ටිටයි. Thank you.
0: හරි බොහොම ස්තුතියි. ඒ වගේම නිතික
3: මමත් thank you කියන්නේ ආසයි. මම හිතන්නේ මේ වගේ ග්ලැඩ්සින් වල කවදාවත් තියෙයි කියලා. ඒ නිසා thank you for EB රේඩියෝ ස්ටේෂන් එකටයි දිනිති ආන්ටිටයි.
0: මිස්සුති පුතා, ඉතින් අපේ අරමුණත් ඒක තමයි. ඔබල වගේ තරුණ ජවයක් තියෙන තරුණ හදවත් වලට අවස්ථාවක් දෙන එක තමයි රේඩියෝ 4EB සිංහල කණ්ඩායම. ඒ වගේම රේඩියෝ 4EB කමියුනිටි එක හැමදාමත් කරන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔයාලා තුන් දෙනාටම සුබපතන අනාගතයට. ඒ වගේම අපි තව ලස්සන ග්ලැඩ්ස්ටන් කතන්දර ටිකක් අරගෙන එමු. අපි තව සුන්දර ජීවිත ඉන්නවා මේ ග්ලැඩ්ස්ටන් ඇතුලේ ජීවත් වෙන ලංකාවේ හදවත් කිහිපයක් ඉන්නවා තව. අපි ඒගොල්ලන්වත් එක්කගෙන ඉමු. බොහොම ස්තුතියි ආයුබෝවන් තුන් දෙනාටම.
1: ආයුබෝවන්.
0: ඉතින් ලස්සන ගීතයකින් අපි වැඩසටහන් නිමා කරන්න තමයි අද සූදානම් වෙන්නේ. අසස් සිටි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි.